0: 따고 드신 스위다우다라 시다.
1: You listen the best radio in town.
2: Op top, op top, op top, op.